0: ආයුබෝවන්.
1: අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමුවෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2000 98.5 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: ಮೆಚ್ಚಿನ ಸ್ಥಳ. ಮಹಾಭಾಂಡಾಗಾರ ಸಿದ್ಧಿಯಟ ಬೆಡತಹಣಮ್ಮ ದಿವಿ ನಸಾಗತ್ ನಿಲಧಾರ್ಯ ಮಾನಸಿಕ ಆತತೆಕಿನ್ ಸಿಟ ಎತೈ ಹೆಲಿವೆ ನಿಲಧಾರ್ಯ ಅದ ಅವಸನ್ ಗಮನ್ಯಾಯಿ ದೂಷಿತಯಂಟ ದಂಡುವಂ ದೀಮಹ ನಡುಗನ ಜನಪತಿ ಮೈರಳಿಯ ಕಲ ಪ್ರಕಾಶ್ಯಟ ವಿಪಕ್ಷೇನ್ ವಿವೇಚನ
1: ಇದೋಡು ಮಿನಿಷಕಾರದು ಬಂದ್ಲ ಹೆಮ ತೀರನ್ ದೆನವೇ ಕಿಲ ಮೇಗೋಲು ಕಲಿಂ ಕಿಯನ್ನೆ ಕೋಮದ
2: ಜನಾಧಿಪತಿ ವರಯ ಕಿಯನ್ನೆ ಕೋಮದ ಮೇ ಅವರುದ್ದೆನ ತೀಂದು ವಲಿಂ ದಂಡುವಂ ದೆನವೇ ಕಿಯಲ
3: ಅಧಿಕರಣೆ ಬಿಲಿವಂದ ವಿಶ್ವಾಸೇ ನತಿ ವೆನವೇ ಕಿಯನ್ನೆ ರಟ ಆರಾಜಿಕವೆ
4: ಪ್ರಜಾತಂತ್ರವಾದೇಟ ಬರಪತನ ಪಹರಕ್ ಕೆಲಕನ ಬಾವ ಅಂಗತೆ
0: ಪೊಹರ ಸೀಮಿತಾಯಿ ಇಲ್ಲನ ಪ್ರಮಾಣೇಟ ದಿಯನ್ನು ಹಕ್ಕಿ ಬವ ಕೃಷಿಕಾರ್ಮ ನಿಯೋಜ್ಯ ಅಮತಿಕಿಯಾಯಿ
5: ಒವಿಯಾ ಇಲ್ಲನ ಪ್ರಮಾಣೇಟ ಗುಪ್ಪೋರ ದಿಂದ ಬೆ
0: ಗೋವಿ ಸಂಗಮ್ ವಲಿನ್ ದೋಸ್
6: ಪ್ರಮಾಣ ಮತ್ ಪೋರ ದಿಲ ನೇ ಇಬ್ಬ ಕೋಟಸ ಬೆದಲ ಬೆದಲ ಉಂಬಲ ಮೇಕೆಂ ಪ್ರವೇ ಸಂಕರಗಳಿಲ್ಲ ಏನಿಗ ತಮೈ ಕಿಯನ್ನು ಗೋವಿಯಾದ
0: ಮದ್ವವ್ಯ ಸಮಗ ಗೋಣ್ ತೊಟೇದಿ ಅತ್ತನಂಗುಟಗತ್ ಚೀವರಧಾರೀನ್ ಮೈ ದುಲಹದಕ್ವಾ ರಿಮಾಂಡ್ ಮಹಿಂದಾನಂದ ಸಂವರ್ಧನ ಪಂದನಮಠ ಅಯತ್ ದೇಪಳ ತುಮ್ರೆ ದೆಪಾರ್ಟ್ಮೆಂಟ್ ಯಲಿ ಪವರಾಗಣಿ ಟ್ರಂಪ್ ಯುರೋಪ ವಿರಸಕೆ ನಿಸಾ ಜರ್ಮನಿಯನ್ ಅಮೆರಿಕ ಸೆಬುಳ್ ಇವತ್ ಕರಗಣಿಮೆ ಸೂದಾನಮ ಟ್ರಂಪ್ ಯುದ್ಧೇಟ ಇಡದು ದಿನ ಹೆಟ್ಟ ಅವಸಾನ ಕಾಂಗ್ರೆಸ್ ಸಹ ಟ್ರಂಪ್ ಅತರ ವಾದ ವಿವಾದ
7: ಫ್ರಮ್ ಅದವೇರಣ ದಿಸ್ ಇಸ್ ಅದವೇರಣ ಪ್ರೈಮ್ ಟೈಮ್ ವಿತ್ ಸಿಟುಮಿನಿ ಗುಣವೀರ and Pasan De Silva, live from Studio 24 in Colombo.
8: අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දිනන සමගින්
9: මුදල් අමාත්‍යාංශය සතුව ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයින් පිරිසක් අතරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහා භණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.
8: අදාළ මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් මේ මහතා යම් මානසික ආතතියකින් සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
0: මුදල් අමාත්‍යාංශයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයින් පිරිසක් අතරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහා භණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා අප්‍රේල් 30 වෙනිදා සිය ගෙවත්තේදී සැක කටයුතු ලෙස මියගොස් තිබුණා. ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ පාසල් ගුරුවරියක් වූ ඔහුගේ බිරිඳ රාජකාරිය අවසන් වී පස්වරු 3ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවයි. පසුව තවත් කාන්තාවක් සමග සිය සැමියා පිළිබඳ සොයා බැලීමේදී දැක ඇත්තේ නිවසේ සිට මීටර 50ක් පමණ දුරින් පොල්ගසක් අසල ඔහු වැටී සිටින ආකාරයයි. අනුතුරුව බිරිඳ රාජපක්ෂ මහතාට පපු තෙරපුම් කිහිපයක් ලබා දී තවත් අයෙක් සමග ඔහුව නිවස පිටුපස ඇති මඩුවකට රැගෙන විත් 19:90 ගිලන් රථ සේවයේ කැඳවුවත් ඔවුන් සිදු කළ පරීක්ෂාවෙන් පසු රංග රාජපක්ෂ මහතා මියගොස් ඇති බව පවසා තිබෙනවා. ඒ මහතා 2013 වසරේ සිට මහා බැංකුවට අනුයුක්තව රාජකාරී කර ඇති අතර 2020 වසරේදී මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලෙස පත්ව වැඩතහනමට ලක්වන තෙක් රාජකාරී කළ අයෙක්. ඔහු භාණ්ඩාගාරයේ මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් සේවය අත්හිටුවීම නිසා යම් මානසික ආතතියකින් කල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඒ මහතා සියදිවි නසාගත් අප්‍රේල් 30 වෙනිදා උදෑසන තමාට ජීවිතේ එපා වී ඇතැයි බිරිඳට පවසා ඇති බවද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. ඔහුට වෙනත් බාහිර පාර්ශවයකින් තර්ජන හෝ බලපෑම් තිබූ බවට මේ වන තෙක් පොලිසියට අනාවරණ වී නැහැ. රංග රාජපක්ෂ මහතාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ මුදල් වගයක් හැකවරයෙකු අතර පත්වූයැයි කියන සිද්ධියට අදාළව තමා සැමියාගේ රැකියාව අත්හිටුවා තිබුණේ. ඒ ගැන සැමියා හරිම කණගාටුවෙන් සිටියේ. නිතරම කල්පනා කළා සමාජයට මුහුණ දෙන්න බැහැ කියලා සැමියා නිතර කිව්වා. මටයි දරුවෝ දෙන්නටයි පුදුම ආදරයක් තිබුණේ යනුවෙන් මෙහිදී සාක්ෂි දුන් රංග රාජපක්ෂ මහතාගේ බාල දියණිය සඳහන් කළේ අපච්චි පිහියක් අරගෙන ගෙදරින් එළියට බහින්න හදනකොට මම ඇහුවා කොහෙද යන්නේ කියලා. එතකොට අපච්චි කිව්වා වත්ත ටිකක් එලිපෙහෙලි කරන්න යන්නේ කියලා. උදේට කාලා යන්න කියලා කිව්වම පස්සේ එන්නම් කියලා ගෙදරින් එළියට බැස්සා. ඊයේ අපි දළදා මාලිගාව වඳින්න යන්න සූදානම් වෙලා හිටියා. අනේ අපච්චි අපිට කොච්චර ආදරේද. එයා නිතරම අපි ගැන සොයා බැලුවා. අක්කා කැම්පස් එකට තේරුණ දාත් අපච්චි හරි සතුටු වුණා. යනුවෙන් ඔහු භවිත කළ චංගබ දුරකථනය අප්‍රේල් 28 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම භාරයට ගෙන තිබෙනවා. මේ අතර ඔහුගේ දේහය පිළිබඳ ඊයේ දිනේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඔහු විසින්ම සිදු කරගනු ලැබූ කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වී මරණය සිදු ඇති බවයි. ඒ අනුව ඔහුගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කළේ වීරඹුව පොදු සුසාන භූමියේදී.
10: අංගලි ශාන්ත රාජපක්ෂ මහත්මාණන්ගේ පොතෙහි පත්වලා සිටිනවා.
11: මං හිතන්නේ රංග ඔබ සහෝදරයා ඔබ ඉක්මන් වුණා වැඩි. ඒ පරීක්ෂණ කටයුතු තාමත් අවසන් නැහැ. ඒවා ප්‍රතිපත්ව ඉස්සරහට ක්‍රියාත්මක කරමින් පවතිනවා. අපි විශ්වාස කරනවා රංග මේ සියලු දේවල් වලින් නිර්දෝෂ වෙනවා. ඔහු මේවයි නිදහස. ඔහු ඉතාම අවංක රාජ්‍යාලධාරියෙක් නිසා. ඉතින් ඇත්තට වශයෙන්ම ඔහු ඒ පරීක්ෂණ අවසන් වෙන්නට කලින් ඔහු ඔහුගේ පරීක්ෂණ
0: මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා.
12: අපි දන්නෝ ලංකාවේ කුප්‍රකට ඉතිහාසයක් තියෙනවා. සියදිවි නසාගැනීම් වේවා මරණයන් ගැන වේවා අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තා පිළිබඳව ලංකාවේ තියෙන ඉතිහාසය. එවැනි පසුබිමක තමයි අපි මෙවර වගකීමක් ඇතුව පුරවැසියන් හැටියට ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතුමාගෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් සයිකලොජිකල් ඔටොප්සි එකක් කරන්න කියලා. මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක්. මුදල් ලේකම්තුමා මාස 4ක් තිස්සේ මේක වසන් කරා. රාජ්‍ය මුදල්කාරක සභාව විසින් කියන දසවතාවක් මේ සල්ලි මාරු කරා කියලා. එතකොට එක සැරයක් අත්වැරදීමක් වෙන්න පුළුවන්. හැබැයි නව වතාවක් ඊට පස්සේ අත්වැරදීම් වෙන්න බෑ.
1: දැන් මේ වෙච්ච ඩොලර් මිලියන් 2.5ක මේ පට්ට හොරකම නිසා වැඩ තහනම් කළ යුතුව තිබුණේ මේ අතිරේක අධ්‍යක්ෂකලගෙද? දැන් මේ විදිය ගෙවීමක් කරලා තියෙනක වැරදි නම් ඒ වැරදි ගෙවීම මේ අතිරේක අධ්‍යක්ෂකලට කරන්න පුළුවන් ගෙවීමක්ද? අනිවාර්යයෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියෙන් තොරව අතිරේක අධ්‍යක්ෂකවරයෙකුට කවදාකවත් බෑ මෙවැනි ගෙවීමක් කරන්න. ඒ ඔක්කොම අනුමැතිය දීලා ඒ සියලු පාපතර ක්‍රියාවන් වලට අනුබලය දීපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නවා. තවදුරටත් ඒ පුටුවේ පාර්ලිමේන්තුවටත් පාඩදා. මෙන්න මේ කරපු ඉතාම දුෂ්ට ඉතාම අමානුෂික ක්‍රියාව නිසා තමයි ඒ රාජ්‍ය සේවකයා නිලධාරියා සියදිවි හානි කරගත්තා නම් හානි කරගත්තේ. මේ පිළිබඳ ඇත්ත ඔහුගෙන් අනාවරණය වෙන එක වරක්ව ගන්න තමයි මරාදෙමුවා නම් මරාදෙමුයි. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් කියන්නේ ඒ පුද්ගලයා ඒ කිසියම් හේතුවක් මත තමන්ගේ වත්තේ කෙළවරකට ගිහිල්ලා පිහියක් අරගෙන දකුණු අතේ තියෙන පිහියෙන් වම් අතේ බලන හරේ දකුණු කකුලේ වම් කකුලේ ඔක්කොම නහර ටික කපාගෙන සියදිවි නසාගෙන තිබෙනවා කියන එක තමයි අපිට මේ හේතු ගන්න පිළිගන්න කියලා කියන්නේ. මේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් ඇමති වග කියන්න ඕන මිනීමරුවක් හැටියටයි අපි මේක දකින්නේ. පට්ට හොරා පුටුවේ වාඩි වෙලා ඉඳද්දි හොරකමේ චෝදනාව ඒ මිනිසුන්ගේ ඇඟේ දැම්මම මැරෙන්න හිතෙන්නේ නැද්ද? ඒ මිනිසු ගාව තියෙන තොරතුරු ටික වැළලුවක් තමයි උඩ පුටුවේ ඉන්න මිනිහා රැකෙන්න කියලා පේනකොට මරන්න හිතෙන්නේ නැද්ද?
13: අපි දකිනවා සමහරු ආණ්ඩුවට විරුද්ධව පැමිණිලි කරාම ඔවුන්ගේ ජීවිත පවා නැති වෙන තත්වයකට අද පත් වෙලා තියෙනවා. අපි දැක්ක කන්ටේනර් 323 සම්බන්ධයෙන් පළමුව පැමිණිලි කරපු කෙනාට අත්වැචිර නම. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ගිරුමෙන් සල්ලි හොරගම් කරපු එක පිළිබඳව පැමිණිලි දාපු කෙනා ජීවිතේ නැති වෙලා තියෙනවා. ඉතින් අද පැහැදිලිවම ආණ්ඩුවේ බොරුව වහගන්න, අව බොරු කියනවා විතරක් නෙවෙයි ආණ්ඩුවේ හොරගම වහගන්න ඕනෑම පහත් තත්වයකට වැටෙන තැනට මේ ආණ්ඩුව අද පත් වෙලා තියෙනවා.
14: අපි අපේ සහෝදරු ගැන ලේන් සහතික වෙනවා. අපේ ව්‍යාපාර හොරගම් කරන කවුරුවක්වත් වංචා කරන කවුරුවක්වත් නැහැ. දැන් මේ දස්ල කෑ ගන්න මොකද්ද? අර පිටරට සල්ලි එවද්දි එතන මුදලක් නැති වුණා කියලා. ඒක ඇත්තේ මේකක් වෙලා තියෙනවා. හැබැයි ඒක ආණ්ඩුවේ වංචාවක් නෙවෙයි. ඒක අපි හොයනවා. අපි හිතන එක නිලධාරියන්ගේ ඒවා කරපු වාගේ අතපසු වීම වෙච්ච දෙයක්. අපි දන්නවා ඒ බැංකු කුණත් වැඩ කරද්දි සල්ලි දෙද්දි සමහරට වැරදිලා සල්ලි වැඩි පොර යනවා. වැරදිලා සල්ලි අඩුවෙන් දෙනවා. ඒ ජාති දෙවල් වෙනවා. මිනිස්සුන්ට මිනිස්සු අතින් වැරදෙනවා. ඒක වංචාවක් නෙවෙයි, හොරකමක් නෙවෙයි. ඕක සතියෙන් අපි ඉවර කරනවා.
9: තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මද්‍රව්‍ය මෙරටට රැගෙනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 23 දෙනා එළඹෙන මැයි 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමු අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය අද නියෝග කළා.
8: එම චීවරධාරීන්ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී
0: තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් 22 දෙනෙකු අප්‍රේල් 25 වෙනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගොඩතොටුපළේදී අත්අඩංගුවට පත් වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මළුවල තිබී කුෂ් සහ හැෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමුවීමත් සමගයි. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීති විරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවයි. පසුව අමිතානන්ද නම් චීවරධාරියාද ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම ඔහුගේ මෙහෙයවීමෙන් මින් පෙර අවස්ථාවකදීද මද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇති බවද මෙහිදී අනාවරණ වී ඇති අතර ඊට ආධාර අනුබල දුන් අයෙක්ද අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඒ අනුව සැකකරුවන් පිරිස දින 7ක කාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙහි ප්‍රධාන සැකකරු අමිතානන්ද නම් චීවරධාරියා සහ සෙසු චීවරධාරීන් 22 දෙනා අද පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. සංචාරය අවසන් කර චීවරධාරීන් රැගෙන ආ මද්‍රව්‍ය රැගෙන ආ ගමන් මළු හැර සෙසු ගමන් මළු අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටි ඔවුන්ගේ ඥාතීන්ට භාරදීමත් මෙහිදී සිදුවුණා. අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය හමුවේ නීතිකෘත්‍ය කැඳ වූ අවස්ථාවේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම මද්‍රව්‍ය චාවාරම හා සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. ස්වාමීනි, මේ සියලුම ස්වාමීන් වහන්සේලාව එකතු කරලා තියෙන්නේ පූජ්‍ය අඟුණකොළ අමිතානන්ද හිමි විසින් මෙහෙයවා තිබෙන වට්ස්ඇප් ගෲප් එකක් හරහායි. තායිලන්තයේදී ධම්මා නමින් හැඳින්වුණු ධම්මරක්කිත නමැති පැවිදි නමක් මේ ස්වාමීන් වහන්සේලා රැගෙන ගිහින් නවාතැන් පහසුකම් දී තිබෙනවා. පස්සේ ධම්මරක්කිත නමැති එම පැවිදි නමම තමයි අප්‍රේල් 25 වනිදා මේ ස්වාමීන් වහන්සේලා යලි දිවයිනට එද්දී රැගෙන එන්න මද්‍රව්‍ය සහිත ගමන් මළු දී තිබෙන්නේ. 22 දෙනම ගමන් මළු සමග අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ අපි කළ විමර්ශනවලදී අනාවරණය වුණා අඹගස් මුල්ලේ පුණ්‍යරතන නැමැති තවත් හිමිනමක් පිළිබඳ. ඒ පුණ්‍ය නැමැති හිමිනම තමයි මේ මද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම්කරු. මේ වෙද්දි එම හිමිනම සොයා අපි විමර්ශන සිදු කරනවා. මොකද ඒ හිමිනම තමයි චන්ද්‍රකුමාර ජයලත් නම් ගිහි පුද්ගලයෙකු සමග සම්බන්ධ වෙලා මේ මද්‍රව්‍ය බෙදාහැරීම සිදු කරලා තියෙන්නේ. චන්ද්‍රකුමාර නැමැති පුද්ගලයා අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 6ක් සමග අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. මෙහිදී සැකකාර ස්වාමින් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියේ සිය සේවාදායකයන්ට එරෙහිව වෙන්වෙන්ව සාක්ෂි සම්පින්නන වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. කෙසේ වෙතත් යළි වැඩිදුර විමර්ශන පිළිබඳ කරුණු දක්වූ විමර්ශන නිලධාරියා අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කියා සිටියේ මෙම මද්‍රව්‍ය චාවාරම මෙහෙයවීම සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන ඇති ප්‍රධාන මෙහෙයුම්කරුවන් විසින් මීට පෙර අවස්ථාවකද මද්‍රව්‍ය ඇතුළු ගමන් මළු 12ක් මෙරටට ගෙන්වා ඇති බවයි. ස්වාමීනි, මා මුලින් සඳහන් කළ පුණ්‍යරතන නැමැති හිමිනමගේ මෙහෙයවීමෙන් මීට පෙර අවස්ථාවකද මද්‍රව ඇතුළත් ගමන් මළු 12ක් මෙරටට ගෙනවිත් තිබෙනවා. ඒ වගේම මෙවර සංචාරය සඳහා ස්වාමින් වහන්සේලා ගෙනියන්න අවශ්‍ය ගුවන් ටිකට් පත් මිලදී ගන්න පුණ්‍යරතන හිමි චන්ද්‍රකුමාරට රුපියල් 150,000ක් දී තිබෙනවා. චන්ද්‍රකුමාර ඉන් 132ක ගුවන් ටිකට් පත් මිලදීගෙන ඉතිරි මුදලින් මද්‍රව ඇතුළත් ගමන් මළු මෙරටට රැගෙන ආපසු තියන්න නිවසක් මිලදීගෙන තිබෙනවා. ඒ වගේම දැනට විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙනවා පුණ්‍යරතන නැමැති හිමිනම මේ ස්වාමින් වහන්සේලා සම්බන්ධ කර දීම වෙනුවෙන් අඟුණකොළ අමිතානන්ද හිමිට රුපියල් 80,000ක් දී තිබෙනවා කියලා.
15: ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය මද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටි චීවරධාරීන් 22 දෙනාට සහ ඔවුන් මෙහෙයවීම සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටි චීවරධාරියාව එළඹෙන 12 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. එසේම මේ මද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම සම්බන්ධයෙන් මේ වන විට හඳුනාගෙන ඇති මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති චීවරධාරීන් 2 දෙනාට විදෙස් ගමන් තහනමක් පැනවීමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය කටයුතු කළා.
8: 2026 දූෂිතයන් වැඩිම පිරිසකට දඩුවම් දෙන වසර බව පවසමින් ජනාධිපතිවරයා ඊයේ මැයි රැලියක සිදු කළ ප්‍රකාශයට විපක්ෂයේ පාර්ශව කිහිපයකින් අද විවේචන එල්ල වුණා. එලෙසම හිටපු මැති ඇමතිවරු කිහිප දෙනෙකුට එරෙහි නඩු කටයුතු සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයාද ඊයේ මැයි රැලියකදී අදහස් පළ කළා.
16: අද ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක 28 දිස්ත්‍රික්ක 21 21 ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව කඳවුරු බැඳලා තියන්නේ නගර මැදියේ කඳවුරු බැඳලා තියන්නේ.
17: කවුරු හරි ආවිල්ලා 4 පස්සෙක් කෑ ගහලා කිව්වම ආණ්ඩු දෙන්න 4 පස්සෙක් කෑ ගහලා කවට පස්සේ උදල් අමාත්‍ය ඇසලේකත් උමහරි කවුරු කෙනෙක් ඉල්ලා හසෙන්නේ අපිට පයිත්‍ය මේ මාසේ විතරක් වීරවංශගේ නාමල්ගේ ශශීන්ද්‍රගේ කෙහෙලියගේ මොනී සිල්වාගේ ප්‍රියංකර ජයරත්නගේ මහින්ද රාජපක්ෂගේ පුතාලගේ රවි කවුණනායක සර්ණකුරුණාතර මේ ජූනි ජූලි මාසවල නඩු සෙට් වෙලා තිබෙනවා.
18: ඔබ ජනාධිපතිවරයා කියනවා හිටපු ජනාධිපතිලා පුත්තු අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම හිරේට යන වසර මේ අවසර කියලා. ඒ වගේම මම දැක්ක අර බිලියනපති බිමල් රත්නායක කියනවා මේ නම් පිටින්ම මගේ නමක් කියනවා. එතකොට දැන් නඩු අහලා ඉවරයි. එතකොට විනිශ්චයකාරතුමන්ලා එහෙම තීරණ දෙනවයි කියලා මේගොල්ලෝ කලින් කියන්නේ කොහොමද? කමින් සූන් වෙන්නේ කොහොමද? ඉතින් ඒක තරම් උසාවියට අධිකරණයට කරන අපහසයක් තවත් තියෙනවද?
12: ඔය දඬුවම් දෙනවයි කියන එක ජනාධිපතිවරයාට කියන්න බැරි දෙයක්නේ. ඒක අධිකරණයේ විසින් තීරණය කරන දෙයක්. ජනාධිපතිවරයා කියන්නේ කොහොමද? මේ අවුරුද්දේන තීන්දුව වලින් නිසකවම කවුරු හරි හොරෙක්ට දඬුවම් දෙනවයි කියලා ඒ තුලම ඔහු නීතියේ බලය උල්ලංඝනය කරනවා.
19: ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශයේ ප්‍රධාන දේ අපිට පේන දේ මේ රටේ තියෙන හොරකම වංචාව දූෂණය මේ සියල්ලම යටවහ ගන්න ජනතාව අතර කතිකාවක් කරගන්න පණිවිඩයක් දෙනවා මේ රටේ වගකීම නැතුව කතා කරනවා. එතකොට විධායකය අනතුරුදායක ලෙස ප්‍රකාශ කරනවා නම් අධිකරණයේ සාධීනත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන විදිහට ප්‍රකාශ කරනවා නම් ඒ වගේම විවස්ථාදායකයේ මේඳින් සම්පාදනය කරපු තැන්වල නියමානුකූලව පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල පහරක් එල්ලගෙන බව අපිට පේනවා.
3: දැන් මෙවැනි ප්‍රකාශක නිකුත් කිරීමේදී ජනාධිපතිවරයා අධිකරණය මේ පිළිබඳව ක්‍රියා කරන්න ඕන. අධිකරණය ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව පැහැදිලිව නැත්නම් අධිකරණය පිළිබඳ තියෙන විශ්වාසය මේ රටේ මිනිසුන් නැති වෙලා යනවා. අධිකරණය පිළිබඳ විශ්වාසය නැති වෙනවා කියන්නේ රට අරාජික වෙනවා. මම කියනවා ජනාධිපතිතුමාට එළියේ ඉන්න හොරු ගැන කතා කරනවට ඉස්සෙල්ලා තමන්ගේ ඇතුළේ ඉන්න හොරු ප්‍රකාශයක් කරන්න මේ සල්ලි කොහමද හම්බ කරගත්තේ කියලා.
9: ශ්‍රී ලංකාවේ මීළඟ අදියරේ දියුණුවට හවුල්වීමට ගෝලීය ආයෝජකින්ට විවෘතව ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති සමුළුවක් අමතමින්.
0: ජී මීඩියා වයෝන් ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව කොළඹදී අද
9: පැවැත්වෙනවා.
0: ජී මීඩියා වයෝන් ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව කොළඹදී අද

0: මෙම අතිවිශාල ඩිජිටල් ආර්ථිකය සාක්ෂාත් කර ගැනීමට සහ ශ්‍රී ලංකාව සැබෑ ප්‍රාග්ධන හා නවෝත්පාදන කේන්ද්‍රයක් ලෙස ස්ථානගත කිරීමට අපගේ අතීතයේ රාම්මත විශ්වාසය රඳා පැවතිය නොහැකි. අපි අපගේ ව්‍යවස්ථා දහයක අනපනත් ක්‍රියාකාරීව නවීකරණය කළ යුතුයි. අපගේ යල් පැනගිය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නීති සම්පූර්ණ සහ යවත්කාලන කිරීමට සහ නවීන ගෝලීය වෙළඳපොළේ යථාර්ථයන්ට අනුගත වීමට හා ඵලදායි ලෙස මුදල් ඉපැයීමට අපගේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත නවීකරණය කිරීමට අපි බල කරමින් සිටිමු. නිර්මාණශීලී විපක්ෂයක් ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන් සමග වැඩ කිරීමට විවෘත ඉල්ලීමක් කිරීමට කැමැති. අපි ඉතා විවිධාකාර සංස්කෘතියක් නියෝජනය කරන්නෙමු. ඒ සිතුවිලි පොහොසත් සංස්කෘතියකි. අපගේ රටවල් දෙක අතර විශේෂ සම්බන්ධතාවය අඛණ්ඩව දියුණුව සහ සමෘද්ධිය වෙත ඉදිරියට යනු ඇතැයි අපි තරයේ බලාපොරොත්තු වෙමු. යලකන්නේට තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි ලබා දීමට ආණ්ඩුව තවමත් අසමත්ව ඇති බවට ගොවි සංවිධාන චෝදනා කරනවා.
1: මේ අතර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ පවතින අර්බුදය මැද පොහොර සීමිත බැවින් ගොවීන් ඉල්ලන ප්‍රමාණයට පොහොර ලබා දීමට නොහැකි බවයි.
2: ඉරාන යුද්ධය මුල් කරගෙන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සමග ලෝකෙම දෙවන්ත පොහොර හිඟයකට මුහුණ පා ඇතැයි නෝර්වේ රාජ්‍ය පාදක කරගත් ලෝකේ විශාලතම පොහොර නිෂ්පාදකෙක් වන යාරා සමාගම පසුගියදා අනාවරණ කළා. පොහොර හිඟයේ වැඩිම බලපෑම දිළිඳු රටවලට දැඩිව දැනෙනු ඇති බවයි යාරා සමාගමේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙරට තුළද පොහොර හිඟයක් පිළිබඳ ගොවීන්ගෙන් මාස කිහිපයක් පුරා මැසිවිලි නැගෙමින් ඇති අතර ගොවීන් චෝදනා කළේ රටට අවශ්‍ය පොහොර ගෙන්වා ගන්නට ආණ්ඩුවට සැලසුමක් නොතිබූ බවටයි. මේ අතර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කුරුණෑගල පොල්පිතිගම රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේට ඉකුත් 30 වනිදා පස්වරුවේ පැමිණියේ මෙවර යලකන්නේ වීවගාවට අවශ්‍ය පොහොර ලබා දීම සඳහා පොහොර තොග ප්‍රමාණවත්ද යන්න සොයා බැලීමටයි.
3: මෙවර යලකන්නේ සඳහා පොහොර නිකුත් කිරීම
4: ලංකාවේ හැම ප්‍රයෝජන සේවා මධ්‍යස්ථානයකට මේ විදිහට පොහොර ගෙන්තිනවද?
5: ඔව්. ගොවියා ඉල්ලන ප්‍රමාණයට පොහොර දෙන්න බෑ. සීමිත ක්‍රමවේදයක් හදාගෙන එහෙම තමයි මේ පොහොර ටික ලබා දෙන්නේ. එතකොට ඒ මිලට ගොවියට පොහොර ටික ලැබෙන එකට අමතරව හෙක්ටයාර් දෙකක් සඳහා ගොවින්ට සල්ලි ලැබෙනවා රුපියල් 8000. ඒ මුදලුත් මේනකොට ගොවින්ගේ ගිණුම් වලට ගිණුම් ගත කරමින් පවතිනවා.
2: මේ අතර නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතා මේ රැලියකට එක්වමින් ඊයේ පැවසුවේ ආණ්ඩුව භාර ගන්න අවස්ථාවේදී රට තුල පොහොර ඇටයක් හෝ නොතිබූ බවයි.
6: රට බාර ගන්න මොහොත වෙනකොට V8කට පොහොර ඇටයක් නොතිබුණු යුගයක ලාංකීය ගොවි ජනතාව තමන්ගේ ගොවි බිමේ මලගම හඳවන දවසේ අපි මේ රටේ බලය ලබා ගත්තේ. වර්තමාන ආණ්ඩුව පොහොර ටික නිසිකලට ලබා දෙමින් ලෝකේ තියෙන නවීන තාක්ෂණයේ දියුණුව ගොවි ජනතාවට ක්‍රමානුකූලව ලබා දෙමින් ලාංකීය ගොවි ජනතාවගේ නිෂ්පාදනය වැඩි කරලා තියෙන්නේ අපි.
2: මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
7: 2024 සැප්තැම්බර් මාසේ තමයි ජනාධිපතිගම බාරගත්තේ දිවුරුම් දීලා. ඒ වෙනකොට හැබැයි පොහොර අර්බුදයක් රට තුල තිබ්බේ නැහැ. දැන් ටීවී සරත් මහත්තයා කියන විදිහට V8ක් හදාගන්න පොහොර ඇටයක් තිබ්බේ නැති රටක්ලු බාරගත්තේ. ගොවියාගම මලගම ලියන්නලු හිටියේ ඔය සැප්තැම්බර් 21 ඔය ජනාධිපතිවරයා රට බාරගත්ත දවසේ. අපේ අම්මේ පට්ටපල් කෙබර පොහොර දීලා තියෙනවා තමයි. හැබැයි හැමතැනටම දීලා නැහැ. ප්‍රමාණවත් පොහොර දීලා නැහැ. තිබ්බ කොටස බෙදලා උඹලා මේකෙන් ප්‍රවේශම් කරගනින්නලා කියන එක තමයි කියන්නේ ගොවියට. ගොවියන්ගෙන් සල්ලිත් එකතු කළා. හැබැයි තාම අර වැඩි වෙච්ච පොහොර සානාධාර මුදල තාම ගොවියාගේ ගිණුම් ගත කරලා නැහැ. එනිසා ඒකත් ඉක්මන් කරන්න ගොලල්කම් තැමැතිවරු ඔය මයිදීනිය චණ්ඩිපාඩ දානවා නම් අර ටිකත් ඉතු කරලා දාන්නක. ටීබී සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඔබතුමා කලබල වෙලා කතා කරන්නේ නැතුව රටේ දිස්ත්‍රික්ක ටික කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් ආපහු හැරිලා බලන්නකෝ. බාලාංශ පන්තියට හරි ගිහිල්ලා කියන්න තියෙන්නේ මාරයි මරේ මරු පට්ට ආතල් එල එල පෞසි කියන එක තමයි කියන්න තියෙන්නේ.
1: හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය නගරයේ පවත්වාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ සංවර්ධන පදනමට අයත් ගොඩනැගිල්ල සහ භූමි විභාගය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද නැවත පවරා ගනු ලැබුවා.
8: ඒ ඊට අදාළ බදු ගිවිසුමේ කොන්දේසි

0: උල්ලංඝනය කර ඇති බව පවසමි.
1: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මෙම ගොඩනැගිල්ලේ සහ භූ විභාගයේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහින්දානන්ද අලුත්ගමගේ සංවර්ධන පදනම වසර 25කට ආසන්න කාලයක් පවත්වාගෙන ගොස් තිබුණේ බදු ගිවිසුමක් මතයි. වත්මන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවති නාවලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය කෙරුණේ මෙම දේපළ යළි දුම්රිය දෙපාර්තමේන්තුවට පවරාගත යුතු බවටයි. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් අද පෙරවරුවේ මහින්දානන්ද අලුත්ගමගේ සංවර්ධන පදනම සිය බහරයට ගත් අතර එම ස්ථානයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියද පැමිණියා. නමුත් මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා පැවසුවේ 2028 වසර දක්වා බදු ගිවිසුම් අත්සන් කර තිබූ පසුබිමක දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දේපළ පවරාගත් බවයි.
2: මේක මේ පුණ්‍ය කටයුත්තක් සඳහා ලබා දුන්න කියන කාරණාව පදනම් කරගෙන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අපිට මේ ඉඩමෙන් සහ ගොඩනැගිලි වලින් ඉවත් වෙන්න කියලා නියෝගයක් දීලා තියෙනවා. මේ වෙන විට අපි 2028 වසර දක්වා බදු ගිවිසුමක් ගහලා තියෙනවා. අපි මේ අවස්ථාවේදී රජයත් එක්ක කිසිම ගැටුමකට යන්නේ නැහැ. අපි නීත්‍යානුකූලව මේ ඉඩමෙන් ඉවත් වෙනවා.
3: මේ තියෙන්නේ අපි අනවසරයෙන් පදිංචිව ඉන්නවා කියලා මෙමෙ ඉඩමෙන් ඉවත් වෙන ලෙස දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා විසින් නිකුත් කළ නියෝගය. මේ තියෙන්නේ 2028 වර්ෂය දක්වා අපි නීත්‍යානුකූලව අත්සන් කළ බදු ගිවිසුම. මේ තියෙන්නේ අපි මුදල් ගෙවූ බවට ගිවිසුම.
4: දීර්ඝ කාලයක් තිස්සේ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙහි දේශපාලන කටයුතු වගේම වෙනත් ඔහුගේ පුද්ගලික කටයුතු අතුරු බදු කුලියට ලබා දීම ආදී දේවලුත් සිද්ධ වෙලා තිබුණා. මේ පසුපසින් පෙනෙන ගොඩනැගිල්ල කොටස සඳහා එක්තරා කාලයක් සඳහා බදු දීමනාවක් දීලා තිබුණා. එහි කොන්දේසි උල්ලංඝනය කිරීම මත සහ තවත් කරුණු මත බදු ගිවිසුම අවලංගු කිරීමට කටයුතු යෙදিলা තියෙන බව අපිට දැනගන්න ලැබුණා.
0: ඉරාන යුද්ධය සම්බන්ධයෙන් යුරෝපය සහ ට්‍රම්ප් අතර විරසකයක් මතුව ඇති පසුබිමක ජර්මනියෙන් සිය හමුදා බටහිරින් 5000ක් ඉවත් කර ගන්නා බව පෙන්ටගනය ඊයේ නිවේදනය කළා.
5: මේ අතර ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන්ද අමෙරිකානු හමුදා සෙබළු ඉවත් කර ගැනීමටද ට්‍රම්ප් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අමෙරිකානු යුද්ධ බලතල නීතිය අනුව කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව යුද්ධයක් පවත්වා ගැනීමට ට්‍රම්ප්ට හිමිව තිබූ දින 60ක කාලය අවසන් වීමෙන් විවාදපන්න තත්ත්වයක් මතුවී තිබෙනවා.
1: අමෙරිකාව සමග සිදු කරන සාම සාකච්ඡාවලට අදාළව නව යෝජනාවලියක් ඉරානය සකස් කර තිබෙනවා. එය අමෙරිකාවට බහරදීම සඳහා පාකිස්තාන මැදිහත්කරුවන් වෙත බහරදී ඇති බවයි ඉරාන මාධ්‍යව වාර්තා කළේ. ඊට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ එම යෝජනාව පිළිබඳ තමන් සැහැහීමකට පත් නොවන බවයි. සාම ගිවිසුමක් කරා ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිදා එම ඉලක්කයේ වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. මේ අතර අමෙරිකානු යුද බලතල නීති අනුව කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව යුද්ධයක් පවත්වා ගැනීමට ට්‍රම්ප්ට හිමිවී තිබූ දින 60ක කාලය අවසන් වී තිබෙනවා. පසුගිය පෙබරවාරි 28 වෙනිදා නිල වශයෙන් ඇරඹ යුද්ධයේ දින 60ක කාලය අවසන් වූයේ මැයි පළමුවෙනිදායි. නමුත් ජනාධිපතිවරයා කොංග්‍රසයට දන්වා ඇත්තේ තමන් පසුගිය අප්‍රේල් 7 වෙනිදා ඉරානය සමග සටන් විරාමයකට පැමිණි බැවින් එතැන් සිට දින 60 ගණනය නොකළ යුතු බවයි. එම නිසා යුද්ධය සඳහා කොංග්‍රසයේ අවසර ගැනීමක් අවශ්‍ය නොවන බව ඔහු පවසනවා. නමුත් කොංග්‍රසය පවසන්නේ සටන් විරාමය යුද්ධයේ අතරතුර කටයුත්තක් නිසා යුද්ධයේ දින 60 ගණනය කිරීම බලංගු බවයි. ඉරාන යුද්ධය සම්බන්ධයෙන් යුරෝපය සහ ට්‍රම්ප් අතර විරසකයක් මතුවී ඇති පසුබිමක ජර්මනියෙන් සිය හමුදා භටයන් 5000ක් ඉවත් කරගන්නා බව පෙන්ටගනය ඊයේ නිවේදනය කළා. ජර්මනිය තුළ සැලකිය යුතු අමෙරිකානු හමුදා සෙබළුන් සිටින අතර පසුගිය දෙසැම්බර් වන විට රට පුරා කඳවුරු සඳහා ක්‍රියාකාරී රාජකාරියේ බටයින් 36,000කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා. මේ අතර ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන්ද අමෙරිකානු හමුදා සෙබළු ඉවත් කර ගැනීමටද ට්‍රම්ප් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර යුරෝපයේ නානයනය කරන රථවාහන සඳහා බදු ඉහළ නැංවීමට පියවරගෙන ඇති අතර යුරෝප සංගමයෙන් ආනයනය කරන මෝටරරථ සහ ට්‍රක් රථ සඳහා දැනට පවතින 15%ක ආනයනික බද්ද ලබන සතියේ සිට 25% දක්වා ඉහළ නැංවන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. වොෂින්ටනයේ වෙළඳ ගිවිසුම් වලට යුරෝප සංගමය අනුකූල නොවීම මීට හේතුව බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ. මේ අතර අමෙරිකාවේ ලාභදායි ගුවන් සේවයක් වන ස්පිරිට් එයාලයින්ස් අද සිට සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. මැද පෙරදිග පවතින යුද වාතාවරණයේ හේතුවෙන් ගුවන් යානා ඉන්ධන බිල විශාල වශයෙන් ඉහළ යාම 2020 වසරේ සිට මේ දක්වා සමාගම ඩොලර් බිලියන 2.5කට වඩා පාඩු ලබා තිබීම දැනට පවතින ණය බර ඩොලර් බිලියන 8.1ක් පමණ වීම වැනි හේතු මේ සඳහා බලපා තිබෙනවා.
0: දැන් තවත් පුවත් කිහිපයක්.
1: මෙරට ග්‍රන්ථකරණයට සාහිත්‍යයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ අභාප්‍රාප්ත දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කණත්තේදී අද සිදු කෙරුණා. සිරිසුමන ගොඩගේ මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් අද සමුගත්තේ මෙරට මුද්‍රණ කලාවේ ග්‍රන්ථකරණයේ අසම සම සලකුණක් ඉතිහාසයට එක් කරමින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 150 වෙනි සංවත්සරයේ සමරුම වෙනුවෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පාසල් ආදේශ සොන්නතුළු පිරිසක් එක්ව සිටියා. පරිගණක මූල අපරාධ සිදු කිරීම සඳහා තාලංගම කොස්වත්ත ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිටි කාන්තාවක් ඇතුළු චීන ජාතිකයන් 37 දෙනෙකු වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සහ තලංගම පොලිසිය ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගෙන තිබෙනවා. සකකාර චීන ජාතිකයන් සතුව තිබී ඩෙස්ක්ටොප් පරිගණක 35ක්, ටැබ්ලට් පරිගණක 37ක්, ජංගම දුරකථන 147ක්, සිම්පත් 100ක් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග තොගයක් සහ නීති විරෝධී දුම්වැටි තොගයක්ද පොලිස් භාරයට ගැනුණු අතර අත්අඩංගුවටගත් සකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 7 වෙනිදා දක්වා ආරක්ෂිත බන්දනාගාරගත කිරීමට නියෝග කෙරුණා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තනුජ සත් නොහොත් හඳයා නැමැත්තාගේ සමීපතම එක් වන රන්දික ලක්ෂාන් නොහොත් බෝජා සහ අජන්ත ධම්මික නොහොත් ගොතයා යන මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සන්තකයේ තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යොත් අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 24,800ක්, හෙරොයින් මිලිග්‍රෑම් 12,000ක් සහ කුෂ් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 36,000ක් සොයා ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. එහි සහකාර අධ්‍යක්ෂ පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ සැලසුමකට අනුව අත්අඩංගුවටගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත බහර දී තිබෙනවා. යතුරුපැදිකෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු හොර්ණ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කොල්ලකා පලා ගොස් තිබෙනවා. අනතුරුව බුලත් සිංහල හැරමිටිකාන්දේ ඔවුන් සැඟව සිටියේදී පැය 4ක් ඇතුළත ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගැනීමට හොර්ණ පොලිසිය සමත් වූ අතර හොරකමට යොදාගත් යතුරුපැදිය නාගම්මුව ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවයි වාර්තා වන්නේ.

0: බංගලාදේශ කාන්තාපිලට එරෙහිව පූර්ණ 20-20 තරගාවලි ජයක් වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා.
1: ඒ දෙරට අතර පැවති තුන්වැනි සහ අවසන් 20-20 තරගයේ ලකුණු 3කින් ජය ගනිමින්. ඒ සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා.
2: ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන අපගේ මිතුරෙකුට බලවත් රුධිර ආබාධයක් වැළඳී තිබෙනවා. ඒ සඳහා තියෙන්නේ එකම ප්‍රතිකාරයක් පමණයි. ඒ තමයි ගැළපෙන පරිත්‍යාගශීලියෙකුගෙන් රුධිරජනක සෛල, එහෙමත් නැත්නම් ස්ටෙම් සෙල්ස් ලබාගෙන රෝගියාට බද්ධ කිරීම. මේ අවස්ථාව පරිත්‍යාගශීලියෙකුට තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට ලැබෙන උතුම් ක්‍රියාවක් සහ දුර්ලභ අවස්ථාවක්. ස්ටෙම් සෙල්ස් හෙවත් රුධිරජනක සෛල ගැළපෙන්නේ ටිෂුස් මැච් වෙන අය අතර. ඒ කියන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය අතර. ඕස්ට්‍රේලියාවේ ස්ටෙම් සෙල් රෙජිස්ටර් එකක් තියෙනවා. නමුත් එහි ලියාපදිංචි වෙලා සිටින බොහෝ දෙනෙකුම යුරෝපීය සම්භවයක් ඇති අය. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රෝගියෙකුට ගැළපෙන පරිත්‍යාගශීලියෙකු සොයා ගැනීම ඉතාම අපහසු කටයුත්තක්. ස්ටෙම් සෙල් පරිත්‍යාගශීලියෙකු වීම සරල සහ ආරක්ෂිත ක්‍රියාවක්. ඒ සඳහා ඕස්ට්‍රේලියන් ස්ටෙම් සෙල් රෙජිස්ටර් එකේ ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචි විය හැක්කේ වයස අවුරුදු 17 35 අතර, සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න, මෙඩිකයා සුදුසුකම් ලබන, එවැගේම ස්ටෙම් සෙල්ස් හෙවත් රුධිරජනක සෛල පරිත්‍යාග කිරීමට කැමති අයට. මුලින්ම පහත සඳහන් වෙබ් අඩවි එකකින් ඔබේ කැමැත්ත පළ කරන්න. tlr.org.au එහෙමත් නැත්නම් stemcelldonors.org.au. එවිට ස්ටෙම් සෙල් රෙජිස්ටර් එකෙන් චීක් ස්වැප් කට්ටලයක් ඔබේ නිවසට එවනවා. ඒක සම්පූර්ණ කරලා ආපසු යැව්වම ඔබව පරිත්‍යාගශීලියෙකු ලෙස ලියාපදිංචි කරනවා. ඔබේ ටිෂු ටයිප් එක රෝගියෙකුගේ ටිෂු ටයිප් එකට ගැළපුණොත් ස්ටෙම් සෙල්ස් පරිත්‍යාග කරන්න කියා ඔබට ආරාධනයක් එවනවා. ඒ වෙලාවේ ඔබට ඒ ආරාධනය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් ජීවිතයක් බේරා ගැනීමට ඔබට ලැබෙන එකම අවස්ථාවත් ඒ විය හැකියි. මේ පණිවිඩය ඔබේ පවුලේ අය, මිතුරන් සහ ප්‍රජාව සමග පුළුල් ලෙස බෙදා ගන්න.
3: ගැලකෙන ලෝකයේ දකුණු අන්තයෙන් ඔබ වෙත තිළිණ කෙරෙන මාර්ගගත සංදේශය. සභාගාරය.
4: අයිබෝවන්, ඔන්න වෙනද වගේම සභාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සභාගාරයෙන් අවසරයි, මම තිලක් ගමගේ.
5: මම දේවලෝචන රණසිංහ.
4: ඉතින් ස්කෑමර්ස්ලා හැකර්ස්ලා සාකච්ඡාව හතර වටේම යනවා දේව. කොහොමද බැංක කවුන්ට් එහෙම ප්‍රවේශම් කරගෙනද තියෙන්නේ, කොහොමද වැඩේ?
5: ඔව්, අපේ බැංක් අකවුන්ට් නම් ඉතින් ඔය හැමෝම කියන නිසා 2-factor authentication දාගෙන අපි පරිස්සම් කරන් ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ කියන විදියට අපේ මහ බැංකුවම හැක් කරලා කියලා තමයි ආණ්ඩුව කියන්නේ.
4: ඒක තමයි මාර ප්‍රශ්නයක්. මේක දැන් මේක විවිධ විදියට බලපෑම් සහගත දෙයක් කරන දෙයක් සිද්ධියක් බවට පත් වෙනවා. ඉතින් අපි මේ ගැන කතා කරමු. අපි මේ ගැන ටිකක් හොඳට කතා කරන්න මේ සම්බන්ධයෙන්. මේක එකක් ඔයාගේ සබ්ජෙක්ට් එකක් දේවා. අනිත් එක මේක සම්බන්ධයෙන් මාධ්‍යකරණයේ නිරත වෙන මේ මෙවැනි විෂය කරුණු සම්බන්ධයෙන් මාධ්‍යකරණයේ විශේෂයෙන්ම ඒ විශේෂ ප්‍රාගුණ්‍ය දක්වන ශාම් නුවන් ගණේවත්ත අපිත් එක්ක, මාධ්‍යවේදී ශාම් නුවන් ගණේවත්ත අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ වර්තමාන මේ හැකර්ස්ලත් එක්ක ප්‍රශ්නයක් මතුවෙලා මේ භාණ්ඩාගාරයේ මේ විඳපු ප්‍රශ්නයක් එක්ක මේ ඇවිල්ලා තියෙන ගැටලුව කතා කරන්න නේද? ඉතින් මේ තත්ත්වයත් එක්ක ශ්‍යාම්, ආයිබුවන් කියලා ඔයාව පුරුදු සෙනෙහසින් සභාගාරයට පිළිගන්න කැමතියි.
6: ආයිබුවන්.
5: ඔව් ශ්‍යාම්, මං හිතන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න අපිට මේක ටිකක් අලුත් ආරංචියක් නොවුනත් ලංකාවට සමහරක් විට මේක නොතේරෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ අය විවිධ විදියට මේක අර්ථකථනය කරනවා වෙන්න පුළුවන්. මේක දේශපාලන වටපිටාවක් තියෙනවා, දේශපාලන වාසි ගන්න හදනවා වගේ දේවල් කියන්නත් පුළුවන් නිසා තමයි අපක්ෂපාතී පුද්ගලයෙක්, මේ ගැන දැනුම තියෙන මාධ්‍යවේදියෙක් අපි අද සභාගාරයට ගෙන්න ගන්න කල්පනා කරේ. ඉතින් ශාම්, පොඩ්ඩක් අපිට පැහැදිලි කළෝ තින් බොහොම කෙටියෙන් වුණත් ඩොලර් මිලියන 2.5ක් අපිට අහිමි වෙලා තියෙනවා. මොකද අපි මේ අදාළ මුදල ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ණය ගැතියෙක්ට සමහර ණය හිමියෙක්ට නැවත ගෙවලා තියෙනවා. මොකද්ද මේකේ පසුබිම් කතාව?
6: ඔව්, ශ්‍රී ලංකා රජය විවිධ ණය ගෙවීම් කරනවා. එතකොට යම්කිසි ඕස්ට්‍රේලියාවේ ණය හිමියෙකුට ගෙවන්න තියෙන මුදලක් ඒ නියමිත ගිණුමට නැතුව වෙනත් ගිණුමකට ගෙවීම නිසා අපිට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අහිමි වෙලා තියෙනවා. ඒක අතකින් බැලුවාම හොරකමක් වංචාවක් කරලා නම් තව හිත හදා ගන්න පුළුවන්. මේක නිකම්ම හැකර් කෙනෙකුට අහුවෙලා මේ තරම් විශාල මහජන මුදලක් රජයට අහිමි වීම ඉතාමත්ම කනගාටුදායක කාරණයක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ රාජ්‍ය භාණ්ඩාගාරයත් හැකර්ලට අහුවෙනවා නම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ඉතින් දේශපාලන කෝණවලින් මේ ප්‍රශ්නය විග්‍රහ කරන ස්වභාවයක් පේනවා. නමුත් මේකේ අර හැකර් කෙනෙක් නෑ, මේක තනිකර හොරකමක් කියන්නත් ඇතැම් අය උත්සාහ කරනවා. නමුත් මෙතන යම්කිසි හැක්කිරීමක් සිද්ධ වෙලා තියෙන බව තමයි තොරතුරු තාක්ෂණ සහ ආර්ථික හා මූල්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කිරීමේදී අපිට දැනගන්න ලැබුණේ. ඒ කියන්නේ ඊමේල් පද්ධතිය හැක් කරලා තියෙනවා. නමුත් කවුරු මොන හැක්කිරීම කරත් සල්ලි ගෙව්වේ නැත්නම් මේ හැකර්ට මේ සල්ලි ලබා ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ කෙටියෙම කියන්න කැමති අර නොසැලකිලිමත්කම සහ නිසිලෙස සැලකිලිමත් නොවි මුදල් ලැබිය යුතු පාර්ශ්වයන්ගෙන් ඒ ගිණුම් අංක පිළිබඳව තහවුරු කරගන්නේ නැතුව මේ මුදල් ගෙවීම නිසා මං හිතන්නේ මේ මුදල් අහිමි වීමක් වෙලා තියෙනවා. මං හිතන්නේ ලංකා ඉතිහාසයේ කවදාවත් මෙහෙම දෙයක් රාජ්‍ය භාණ්ඩාගාරයට වෙලා නැතු ඇති. ඉතින් මේක තාමත්ම කනගාටුදායක සිද්ධියක්. ඊමේල් වලින් මොන පණිවිඩ ආවත් මං හිතන්නේ ගිණුම් අංකය වෙනස් වුණා නම් ඒක ණය ලැබිය යුතු පාර්ශ්වයෙන් තහවුරු කරගත්තා නම් මේක පළවෙනි ගෙවීමෙන්ම වළක්වා ගන්න තිබ්බ ඉතාමත්ම සරලව කියන එකයි මගේ අදහස. ගෙවීම් කීපයක් දැන් බණ්ඩාගාර ලේකම් එක තියපු සාකච්ඡාවේදී ඔහු කිව්ව එක ගෙවීමක් නෙමෙයි, ගෙවීම් කීපයක එකතුවක් තමයි මේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5.
4: ඔව්, ඒ කියන්නේ ගෙවීම් දාමයක්. ඒ කියන්නේ මේ සම්පූර්ණ පේමන්ට් එක කරන්න ටික ටික කිසියම් කාල සීමාවක් ඇතුලේ ගෙවීම් කීපයක්ම කරලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍යාම, මම දන්නවා ඔබ මේ සම්බන්ධයෙන් වුණ අර නිල මාධ්‍ය සාකච්ඡාවටත් එකතු වුණා. එතෙන්දිත් ඔබ මතු කරලා තිබ්බා මේ ගෙවීම් අනුමත කරේ කවුද කියන ප්‍රශ්නයට උත්තර දුන්නේ නැහැ කියලා. ඒ වගේම ඔබ එක සඳහනක් ඔබ කරා මේක මේ හැකර් කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් විශේෂඥයෙන් කතා කරනකොට කියලා. කවුද මේ විශේෂඥයෝ? ඒගොල්ලන්ට කොහොමද මේක සැක හැර කියන්න පුළුවන් නෑ මේක ජෙනුවින් හැකර් කෙනෙක්ගේ ප්‍රශ්නයක් කියලා? එක අනිත් එක තමයි දැන් අපි දන්න විදිහට දැන් ආණ්ඩුවේ ණය ගෙවන එක නවත්තලා නේ මොකෝ මේ හදිස්සියේ ණය ගෙවන්න හදලා තියෙන්නේ.
6: නෑ, ආණ්ඩුවේ ණය ගෙවීම නතර කළා නෙවෙයි තියෙන්නේ, ණය ගෙවීම කරගෙන යනවා. මොකද විශේෂයෙන් අර ණය ප්‍රතිවිහගත කිරීමේ ක්‍රියාවලියෙන් පස්සේ ඒ ප්‍රතිවගත කිරීමෙන් පස්සේ අලුත් එකඟතා අනුව ණය ගෙවීම කොහොමත් කරගෙන යනවා. ඒක පැහැදිලි, ණය ගෙවීම කරගෙන යනවා කොහොමත්. ණය අත්හිටවල තිබුණු කාලෙත් අර ජාත්‍යන්තර මූල්‍ය ආරම්භල ලෝක බැංකුව වගේ ඒවයි ණය ගෙවීම සිදු වුණා කොහොමත්. ණය ගෙවීම අත්හිටවල තිබුණු කාලෙත් ඇතැම් ණය ගෙවීම සිදු වුණා. ඔබ අහුවා අර කාගෙන්ද මේ තහවුරු කිරීම කරගත්තේ කියලා. එකක් ලංකාවේ තියෙනවා SL CERT කියලා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියලා. ඒ ආයතනයක් ප්‍රකාශ කරලා තිබ්බ මේක සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. අර ඊමේල් පද්ධතියට ඇතුල් වෙලා හැක් කරලා අර ඕස්ට්‍රේලියාවේ එම පාර්ශ්වයට පාර්ශ්වයේ එවන විදියට ඊමේල් එකක් එවලා account number එක වෙනස් කළා. ඒ අනුව මේ මෙහෙන් ඒ account number එකට මේ මුදල් ගෙවීම නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අර තව එකක් මම හිතපු තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම්වරයෙක්ගෙන් අහුවා, තව නම් හෙළි කිරීමට අකමැති කීප දෙනෙක්ගෙන් ඇහුවා, ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරීන්ගෙන් ඇහුවා. හැබැයි ඉතින් මෙතන ප්‍රධානම ප්‍රශ්නය තමයි අර මේ ගිණුම් අංකය වෙනස් වුණාම ඒක තහවුරු කර ගෙවීම් ලැබිය යුතු පාර්ශ්වයෙන් තහවුරු කරගත්තා නම් හැකර්ස්ලා මොනාකාරයෙන් ක්‍රියාත්මක වුණත් සල්ලි ගෙවීමට හැක් කිරීමේ බලපෑමක් නැහැ. සල්ලි ගෙවලා තියෙන්නේ භාණ්ඩාගාරයේ, සල්ලි ගෙවලා තියෙනවානේ. කිසිම සැලකිල්ලකින් තොරව.
5: දැන් ශාම් මෙතනට තමයි මටත් එන්න ඕනේ. දැන් මහා බැංකුව වේවා, දැන් අපි පළවෙනියෙන් ගමුකෝ ලංකාව කියන්නේ. අපි ඔස්ට්‍රේලියාවට එනකොට දැන් මම ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරීවරයෙක් හැටියට තමයි මගේ රැකියාව කරන්නේ. ඔස්ට්‍රේලියාවේ වුණත් ලොකු රිගාඩ් එකක්, ඒ කියන්නේ ලොකු ගෞරවයක්, ලොකු පිළිගැනීමක් තියෙනවා ලංකාවෙන් එන ගණකාධිකාරීවරුන්ට. වරණත් ගණකාධිකාරී ආයතනය වේවා, විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් වේවා, බිහි වෙන ගණකාධිකාරීවරුන්ට. දැන් මේ ගණකාධිකරණයේදී තියෙන ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් කියන තත්වයට අදාළ දෙයක් නෙමේ ගෙවීම් කියන එක. දැන් මට ආරංචි විදියට 18 දෙනෙක් මහා භාණ්ඩාගාරයේ ගෙවීමක් සහතික කරන්න ඕනේ. එතකොට දැන් අපි සාමාන්‍ය තත්වේ ව්‍යාපාරයකදී වුණත් මෙහෙම ඊමේල් පණිවිඩයක් ආවම අපි මේක වෙරිෆයි කරනවා. එකපාරක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි, තුන් පාරක් වෙරිෆයි කරනවා. ඒ වගේම අවුරුද්දකට වරක් සිදුවන විගණනයේදී මේ වෙරිෆිකේෂන්ස් කරනවද, මේවර ඉන්ටර්නල් කන්ට්‍රෝල් මෙකනිසම්ස් වැඩ කරනවද කියන එක ගැන වෙනම බලන රටේ භාණ්ඩාගාරය කරන ගෙවීමකදී ඇයි මේ වෙරිෆිකේෂන් එක කරලා නැත්තේ? ඇයි 18 දෙනෙක් ස්පියාගෙනද මේ පේමන්ට් එක කරලා තියෙන්නේ ශාම්? මොකද ඒක අපිට ලොකු ප්‍රශ්නයක් නේ. අපේ ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් කෝ? අපේ රටේ මහා බැංකුවේ මහා භාණ්ඩාගාරයේ ඉන්ටර්නල් කන්ට්‍රෝල් නැත්තම් කොහෙද ඉන්ටර්නල් කන්ට්‍රෝල් තියෙන්නේ? අපි කොහොමද මෙතනින් එහාට අපේ මූල්‍ය පද්ධතිය විශ්වාස කරන්නේ ශාම්?
6: අත්වශයෙන් ඒ අහපු සියලුම ප්‍රශ්න ඒ ආකාරයෙන් අපිටත් තියෙනවා. ඒ වගේම අනෙකුත් ගිය බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය අර්ෂණ සූර්යපෙරුම් මහතා පවත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවට අපි සියලු දෙනාම සහභාගී වුණා. ආර්ථික සහ මූල්‍ය කටයුතු වාර්තා කරන ලංකාවේ මාධ්‍යවේදීන්, ප්‍රධාන මාධ්‍යවේදීන් සියලු දෙනාම සහභාගී වෙලා ඔය ප්‍රශ්න ওই විදිහටම බරපතල ආකාරයෙන් ඇහුවා. අහුවාම ඔහු කිව්වේ මේක පරීක්ෂණ මට්ටමින් තියෙනවා, CID එකට බාර දීලා තියෙනවා, ඒ නිසා පරීක්ෂණ වලට බාධා වෙන නිසා සියලු තොරතුරු මේ අවස්ථාවේ හෙළි කරන්න බෑ කියලා. මේ සමගම තව එකක් කියන්න ඕනේ, මේ ඉතිහාසයේ දිගටම රාජ්‍ය ණය කළමනාකරණය කරේ ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. නමුත් මේ 2026 ජනවාරි පළවෙනිදා ඉඳලා රාජ්‍ය ණය කළමනාකරණ වගකීම මුදල් අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතනයකට, ඒ කියන්නේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පබ්ලික් ඩෙට්.
5: පොඩි පැහැදිලි කිරීමක් ශාම්, ඒ වගකීම මාරු වුණ දිනයකවත්ද?
6: 2026 ජනවාරි පළවෙනිදා, يعني මේ ජනවාරි මාස කීපයයි වෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා. හැබැයි ඒක මේ ආණ්ඩුව විසින්ම කරපු දෙයක් නෙවෙයි, මාරුනේ පළවෙනිදා වුණාට ඊට කලිනුත් මේ කාර්යාලය හදලා ඒක නෛතිකව ස්ථාපිත කළා. ඊට පස්සේ ජොයින්ට් ඔපරේෂන් එකක්, يعني ශ්‍රී ලංකා මහ බැංකුව සහ භාණ්ඩාගාරයේ විසින් ඒකාබද්ධව මේ රාජ්‍ය ණය කළමනාකරණ වගකීම ඉෂ්ට කරගෙන ගිහිල්ලා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරා ජනවාරි 1 2026 දැන් සම්පූර්ණයෙන්ම මුදල් අමාත්‍යාංශයේ අදාළ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට ඒ වගකීම පැවරුවා කියලා මේ වර්ෂයේ මුලදී ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරා. ඊට පස්සෙත් හැබැයි මම පෞද්ගලිකව දන්නවා මහ බැංකුව නිලධාරිනුත් ඒ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ හිටියා. ඉතින් දැන් මේක ඉතිහාසයේ අවුරුදු මහ බැංකුව පිහිටුවේ 1950 ඉඳන්ම මේ රාජ්‍ය ණය කළමනාකරණය කරේ දිගටම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. ඒතර දැන් මේක ප්‍රෙෂරි යටතට දැම්මහම ඒකේ පරිවර්තන කාලයක් තියෙනවා. ඒකට උරු වීම සඳහා මේ මහ බැංකුවේ සම්පූර්ණ සහාය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ කාර්යාලයෙන් තමයි අත් වශයෙන් මේ ওই පරීක්ෂා කිරීම කරන්න ඕන. මට ආරංචි වුණ විදිහට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීලා තියෙනවා මේ account number එක වෙනස් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකත් පරීක්ෂා කරලා මේ account number එක හරි කියලා මොකද අන්තිමට විදේශ විනිමය ගෙවීම සිදු වෙන්නේ මහ බැංකුවෙන් කියන එක තමයි අපිට දැනගන්න ලැබුණේ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ගෙව්වත් අර විදේශ විනිමය දැනුනුවක් නිසා අවසාන වශයෙන් ගෙවීම සිදු වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන්. ඒ නිසා මහ බැංකුව භාණ්ඩාගාරයට දැනුම් දීලා තියෙනවා මේ ගිණුම් අංකයේ වෙනස පිළිබඳව. හැබැයි ඒත් ඔවුන් පරීක්ෂා කරලා මේ ගිණුම් අංකේ හරි කියලා දැනුම් දුන්න බව තමයි අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න තියෙන්නේ. මොකද නිලවසින් කවුරුත් මේක දැන් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ
7: පරීක්ෂා කරලත් නිවැරදි කියලා තහවුරු කිරීමක් කරලා තියෙනවා කියලා ඔබට නිල නොවන විදියට දැනගන්නට ලැබිලා තියෙනවා. දැන් ප්‍රශ්නේ
6: හැකයවපු අර ව්‍යාජ ඊමේල් එකේ තියෙන එකම පරීක්ෂා කළා මේ ගිණුම්බන්කේ හරිය කිව්වක් දන්නේ නැහැ. කොහොමාරි ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දුන්නාම ගිණුම්බන්කේ වෙනස් වෙලා තියෙනවා කියලා අරගොල්ලෝ පරීක්ෂා කළා නැවත ඒක හරි කියලා තියෙනවා. ඒ නිසා පළවෙනි වතාවේ විතරක් නෙමෙයි අවස්ථා ගණනාවකදීම මේ හැකර්ගේ ගිණුමට මේ ණය ගෙවනවායි කියලා කිහිප අවස්ථාවකදීම මුදල් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ මුදල අපිට දැන් අහිමි වෙලා තියෙනවා, රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමි වෙලා තියෙනවා. අවසාන වශයෙන් මේ මුදල් මහජන මුදල්, ඒ නිසා මහජනතාවට රුපියල් වටිනාකම අනුව මම හිතන්නේ රුපියල් කෝටි 75ක විතර විශාල අලාභයක් වෙලා තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ
5: තවත් අතුරු ප්‍රශ්නයක් ශාම්. දැන් නැවත වරක් මේක මට මේ පළවෙනි වතාවට මේක අහන්න වෙන. මොකද මේක ඊය තමයි අපිට දැනගන්න සිද්ධ වුණේ මේ දෙයක් වෙලා තියෙනවා කියලා. එක්වරක් නෙවෙයි කීප වරක් මේ ණය පියවීම කළා තියෙනවා. එතකොට ඒ වෙලාවෙවත් චෙක් කරන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් අපි අඩුම ගන්න අපි තමයි පළවෙනි පළවෙනි ගෙවීමේදී අපිට මිස් වුණා. එතකොට අපිට ඒ අදාළ ගෙවීමට රෙසිට් පතක් හම්බ
6: වෙනවා.
5: අදාළ පාර්ශවවලින් රෙසිට් පතක් ඇවිල්ලා නැද්ද? අපි හැම දිනපතාම බැංක් රිකන්සිලේෂන් එකක් කරනවා. අපි අපි අපි ඉන්න මේ ව්‍යාපාරවල මේ බැංක් රිකන්සිලේෂන් කරනවා හැමදාම. එතකොට මේ බැංක් රිකන්සිලේෂන් එකට රිසිට් එකක් එන්න ඕනේ අපිට. ඉතින් මේ මුකුත් වෙලා නැද්ද ශාම්? මේ බරපතල ප්‍රශ්න මේවා.
6: ඔව් අත් වශයෙන්ම දැන් අපිත් මාධ්‍ය වෙදින් හැටියට අපිත් මේක උනාද නැද්ද කියලා අපිටත් විමසන්න තියෙන්නේ. භාණ්ඩාගාරින්නේ ඔබතුමාලා පළවෙනි ගෙවීමේදීම ගිණුම්බන්කේ වෙනස් වුණ එක ඒ මුදල් ලැබිය යුතු පාර්ශ්වයන්ගෙන් පරීක්ෂා කළන් තහවුරු කරගත්තේ නැද්ද මේ ගිණුම්බන්කේ හරි කියලා. පළවෙනි අවස්ථාවේදී මෙහෙම තහවුරු කරගත්තා නම් මේ කිසිම ගෙවීමක් හැකර්ට මංකොල්ල කන්නහම වෙන්නේ නැහැ භාණ්ඩාගාරයේ මුදල්. ඉතින් දැන් භාණ්ඩාගාර ලේකම්තුමාගෙන් අහුවාම මේ 2.5 ඇමරිකාන් ඩොලර් මිලියන තනි ගෙවීමක්ද ගෙවීම් කිහිපයක්ද කියලා ඔහු කිව්වා ගෙවීම් කිහිපයක් කියලා. ඒ නිසා පළවෙනි අවස්ථාවේ හකට අහු වෙලා දිගින් දිගටම ඒ ගෙවීම් කිහිපෙම
5: ඒ කියන්නේ රෙසිට් එකක්වත් වෙරිෆයි කරලා නැහැ නේ ශාම්.
6: ඔව් ඒ කියන්නේ කිසිම පරීක්ෂා කිරීමක් කරලා නැහැ කියලා තමයි අපිටත් තේරුම් ගන්න වෙන්නේ. මොකද ඇත්තටම ඕක කරාද නැද්ද කියලා දන්නේ මේ භාණ්ඩාගාරයේ ඔය ගනුදෙනු වල සම්බන්ධ වෙච්ච අය. භාණ්ඩාගාර ලේකම්තුමා ඒව දන්න නැති. දැන් මම ඊයේ එදා මාධ්‍ය හමුවේ අවසානයේදී ඇහුවා ඔබතුමා මේ ගනුදෙනු අනුමත කළාද කියලා. ඒ කියන්නේ මේ මාධ්‍ය හමුවේ අවසාන ප්‍රශ්නය මන්දිහා ටිකක් වෙලා බලලා නැකිట్లా hina vela giya උත්තර දුන්නේ නැහැ. ඒකට
7: ඔබට පිළිතුරු ලැබුණ නැහැ කියලා තමයි මටත් ආරංචි උනේ. ඒක හරිද?
6: උත්තරයක් දුන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ අහන් ඉඳලා මන්දිහත් බලලා ඔහු නැකිట్లా මාධ්‍ය හමුව අවසන් කළා ගියා. ඒක ඇත්ත වශයෙන් මාධ්‍ය හමුවේ අවසාන ප්‍රශ්නේ විදිහට තමයි ඇහුවේ. ඉතින් දැන් අපිට සාමාන්‍යයෙන් ඔය මේ WhatsApp අංක හැක් කරාම ඕන තරම් දවසට මැසේජ් දෙක තුනක් එනවා මේ හදිසියක් මට සල්ලි දාන්න කියලා. රුපියල් 50,000 දාන ලක්ෂයක් දාන්න මට හදිසියක් කියලා. දැන් අපි දාන්නේ
7: මෙහෙම.
6: එතකොට දැන් හැක් කිරීම නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අර ගොංකම තමයි මෙතන තියෙන්නේ. මං හිතන්නේ දැන් මට මැසේජ් එකක් එනවා මේ දේවාලෝචන රණසිංහ මට හදිසියක් මම මට මේ රුපියල් 50,000 දාන ලක්ෂයක් දාන්නද කියලා. මං කෙලින් මේ account number එකට ඒ ලක්ෂය දැම්මොත් එහෙම මේ ඉතින් ඒක හැක සාර්ථක වෙනව කොහොමද? ඉතින් අර සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන මූල්‍ය සාක්ෂරතාවයවත් මේ රාජ්‍ය භාණ්ඩාගාරයට නැද්ද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවත් මේ ජොයින්ට් ඔපරේෂන් එක කාලේ හිටියනේ. ඒ කියන්නේ දැන් මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා තමයි සම්පූර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ වගකීම මහ භාණ්ඩාගාරයට බාර දුන්නේ, අර රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට. එතකොට භාණ්ඩාගාර ලේකම්තුමා ආචාර්ය හර්ෂණ සූර්යපිරුම් මහතා පිළිගත්තා ශ්‍රී ලංකා මහ බැංකුවත් භාණ්ඩාගාරයත් දෙකම එකතු වෙලා මේ පරිවර්තන කාලයේදී රාජ්‍ය ණය කළමනාකරණ වගකීම ඒකාබද්ධව ඉෂ්ට කරමින් ඉන්න කාලෙදි තමයි මේ පළවෙනි ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සෙත් ගනුදෙනු කීපයක් වෙලා තියෙනවා. ඔහු ගනුදෙනු ගානවත් කිව්වේ නැහැ හරියට. දැන් අපි විමසා සිටියා පොලිසියට පැමිණිලි කරේ කවදද? දැන් ඒගොල්ලෝ දැනගත්ත කිව්වේ 2026 ජනවාරි මාසේ තමයි. මෙහෙම ඉන්දියාවට කරන ගෙවීමකුත් මේ හැක මේ ගන්න උත්සාහ කිරීමේදී ඒගොල්ලන්ට සැකයක් මතු වුණා. ඒ අනුව පසුගිය ගෙවීම් පරීක්ෂා කිරීමේදී තමයි අහුනේ මේ විදියට හැකර් කෙනෙකුට අනවබෝධයෙන් මුදල් ගෙවලා තියෙනවායි කියලා.
7: දැන් ඊළඟ ප්‍රශ්නය තමයි දැන් මෙහෙමයි දැන් අපේ දැන් ඔබ දැන් සමාජයේ මේදියා මත පල කරන්නන් ඉන්නවනේ දැන් විශ්වප්‍රසිද්ධ දේශපාලකයන් ඇතුළුව සමාජ ක්‍රියාකාරීන් දැන් මේ සම්බන්ධයෙන් මත පල කරනවා මෙතෙන්දී ආණ්ඩුවට දැන් අපි කියමුකෝ දැන් ගොංකම නිසා මේක කරයි කියන එක හරි එක එක එකක් අනිත් පැත්තගෙන චෝදනාව තමයි මේක වංචාවක් කරයි කියලා සමහරුන්ට ඕස්ට්‍රේලියාවේ සම්බන්ධකම් තියෙනවා ගිනුම් ඕස්ට්‍රේලියාවේ ඒ නිසා මෙතන හැකර්ට මුවා වෙලා හැක කියන නමට මුවා වෙලා ස්කෑමර්ස්ලා කියන නමට මුවා වෙලා මෙතන වංචාවක් සිද්ධ වෙලා අය තියෙනවායි කියන එක. දැන් ඒක තහවුරු වෙන්න අනිත් පැත්තේ තර්කය තමයි මේක මේගොල්ලන් හංගගෙන හිටියා මේක එලියට මේ විසිල් බ්ලෝවර්ස්ලා ඇවිල්ලා කියනකම්. ඇයි එතකොට ඒගොල්ලන්ගෙන් එන උත්තරේ මොකද්ද ඇයි මේක හැංගුවේ කියන එකට?
6: ඒකත් එදා මාධ්‍ය හැමුවේදී මේ එක්කෙනෙක් නෙවෙයි සියලු මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා 2026 ජනවාරි මාසේ දැනගත්ත එක අප්‍රේල් මාසේ දැන් මාස 3-4ක් යනකම් මේ කිසිම දෙයක් කිව්වේ නැහැ අර මේ මාධ්‍යෙ මේක මේ අනාවරණය වෙලා රට තුල ඉමහත් ආන්දෝලනයකට තුළු දෙනකම්ම සද්ද නැතුව කිසිම දෙයක් කියන්නේ නැතුව රටට හෙලි කරන්නේ නැතුව හිටියා. ඉතින් මෙච්චර මහජන මුදලක් නාස්ති වෙලා හැක කෙනෙකුට නැති වෙලා තියෙනවා නම් ඒක නීතියට ගිහිල්ලා පැමිණිලි කරලා ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. දැන් අද වර්තමාන රජයේ මේ මොකක් හරි Facebook එකේ මොන හරි දැම්මහම ඒගොල්ලෝ ගිහිල්ලා CID එකේ පැමිණිලි දානවා මේ මට අපහාස කරා රීමේ කියලා Facebook එකේ. මේක දැන් රාජ්‍ය මුදල් මහජන මුදල් ඇමරිකා දැන් 2.5ක්. ඒ වගේම මේ වලින් ගත්ත රුපියල් කෝටි 75ක් වගේ මුදලක්. ඉතින් එච්චර මුදලක් අහිමි වෙලා මේගොල්ලෝ රහසිගතව පැමිණිලි කරා කියලා කියනවා ජනවාරි මාසේ මේ මුලින්ම පැමිණිලි කරා කියන්නේ SL සර්ට් එකට අර පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඊළඟට පොලිසියේ පරිගණක අපරාධ අංශයට. ඒගොල්ලෝ දීර්ඝ විමර්ශනයක් කරලා ඊට පස්සෙලු CID එකට පැමිණිලි කරේ. ඒතර අපි විමසා හිටියා හරියට නිශ්චිතව දින වකවානු කියන්න මේ අහවල් පරීක්ෂණ ආයතනවල පැමිණිලි කර දින කවදද කියලා. හැබැයි ඒක ප්‍රතික්ෂේප කළා මහා භාණ්ඩාගාර ලේකම්තුමා කිව්වේ පරීක්ෂණ කටයුතු යනවා දැන් ඒ නිසා ඒවට බාධා වීම වලකින්න ඕනේ ඉතුරු මේ වෙලාවේ හෙලි කිරීමට හැකියාවක් නැහැ කියලා ප්‍රකාශ කරා. ඉතින් අපිට නම් තේරෙන්නේ නැහැ දැන් පොලිසියට පැමිණිලි කර දිනය කීමෙන් පරීක්ෂණ කටයුතු වලට වෙන බාධා මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඔහු
7: ඒ අනිත් පැත්තට නුවන් මට වාගෙන් අහන්න තියෙන දැන් වා කියපු කාරණේ දැන් එතකොට මේක අර ගොංකමට කරා නම් මේක ඇයි මේ දෙල්ලන් හංගන්නේ මේ කරුණු ඇයි ජනතාවට කියන්නේ නැත්තේ? හරි ගොංකම නම් ගොංකම සරන් අඩුයිනේ මේ අපරාධයට වඩා. හිතර ගොංකම පිළිගන්න එක ලේසියිනේ. දැන් මේගොල්ලන් මේ ගොංකම පිළිගන්නේ නැතුව මේ වසන් කරන්නේ මේක පිටිපස්සේ අපරාධ මේ මොකක් හරි වංචාවක් මේ වංචාවක් සිද්ධ වෙලා තියෙන කාරණේ බැහැර කරන්න පුළුවන්ද අපිට 100%?
5: සාහා මටත් මෙතන දෙයක් තියෙනවා මේ ඇඩ් කරන්න එකට. දැන් දෙකක් තමයි මේ ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් මාස 4ක් අතරතුර කාලය තුරදී වෙලා නැහැ. උන පළවෙනි පාර අපි මේක හංගලා තියෙනවා. ඒ වගේම ශාම් දැන් අපි නිකන් බැලුවොත් හැකර් වරුන් කියන අය මේ ඊටාම මේක ලෝකෙ ලොකු බිස්නස් එකන්නේ මේ හැක් කරනවයි කියන එක. මේ හැක් කරන කෙනෙක් කියන්නේ ලොකු ලෙවල් එකනේ මහා පරිමාණ හැක් කිරීම සිද්ධ වෙනවා ලෝකෙ. උදාහරණයක් ලෙස මෙහි ඩාටා හැක් කරා ඔප්ටස් කියලා දුරකථන සමාගමක. ඒවන ලොකු මුදල් සංසරණය වෙන්නේ. මට අනෙක්කට සැකයක් මතුනොත් මිලියන ඩොලර් මිලියන 2.5 කියන එක මුදලක් තමයි. නමුත් ඔය මහා පරිමාණ හැකවරුන් කරන හැක්සලට සාපේක්ෂව ලොකු මුදලක් නෙවෙයි. මේ හැම දෙයකින්ම මම යෝජනා කරන මම දන්නේ යෝජනාවට ඔබ එකඟ වෙයිද කියලා යොමු වෙන්නෙම මෙතන වංචාවක් සිද්ධ වුණා කියන එක. මොකද එකක් ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් එලා නැහැ. එකම වැරද්ද 6-7 පාරක් කරලා තියෙනවා. ඒ වගේම මේ මුදල් ප්‍රමාණය මේ සැඟවීම මේ හැම දෙයකින්ම යොමු වෙන්න මේක වංචාවක් දැනගෙන කරපු දෙයක් කියන දැනට නෙවෙයිද ශා?
6: නෑ ඒ මේ සියලුම පසුබිම අනුව ඒ වංචාවක් වුණාද කියන එක පිළිබඳ සැක පහල කිරීම ගැන ඒක ඉතාම සාධාරණ සැක පහල කිරීමක්. ඉතින් දැන් වංචාවක් වුණාද ඇත්තර වශයෙන්ම හැකර් කෙනෙකුට මේ මුදල් ගිහිල්ලා ආණ්ඩුව නොසැලකිලිමත් බව නිසා මේ ගෙවීම් සිද්ධ කරාද කියන එක තීරණය වෙන්නේ මේ හැකර් කරපු හැකර්ගේ account number එකට සල්ලි ගිහිල්ලා ඒ හැකර් සහ මේ භාණ්ඩාගාරයේ මේ නිසි ලෙස පරීක්ෂා නොකර හරියට ගෙවීම් ලැබිය යුතු පාර්ශවය සමග තහවුරු කර ගැනීමකින් තොරව ඒවා කරපු ක්‍රියාවලියයි අර හකගේ ක්‍රියාවලියයි අතර සම්බන්ධයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන් මංචාවක්. හකර කෙනෙක් හිටියත් ඒක අනිවාර්යයෙන් මංචාවක් වෙන්න පුළුවන්.